0: Bil terdekat fasih agote? Mioti Fahipay app. Bil terkang arah jumlah adu Fahipay app transfer kulla. Dengga mahuriha bil terkak fasa dekat nimma lami. Phone, feng, gas, adi media net bilakas dekkene. Reload, rastas, nuni data pickwis nege nenge. Me hama digital wallet. Dene mas debayaru bil nu dekikeng lariya vinuye nengikeng ulekar nujene. Huriha digital payment terkak Fahipay ma Fahi.
1: මේ ප්‍රෝග්‍රෑම් ගමි ගෙනස්තිනි නොවල්ටි ප්‍රින්ටර්ස් ඇන් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උන් ශායි කොෆවා අබ්දෝ ෆාරුක් හසන් ලියුවා ෆවා ස්වර්ගවන්තවරි දිහ බේකලුන් මේ ෆොතුගවාලියොන්ත හුෂාල ඇදිනි රුගියා වාෆිරා
2: දිවෙහි එෆ්එම් දිවෙහි නායකු නොමදියේ 1 මෙගාහර්ට්ස්
3: නොමදියේ 1 මෙගාහර්ට්ස් දිවෙහි FM

0: موديها كم ميجا هرتز تي في اف ام.
1: කොම්මේ පීටෙක්ගෙ ෆහතුග වාහකේ වේ. කොම්මේ ලාවේගෙ ෆහතුග කොම්මේවස් හිතෙක්ගෙ තෙළුමෙ වේ. මේ මියුසික් ආල්බම් තක ගිනස් තේතිරුමේ. එක් ගඩීරු එන් ආල්බම් එව්වයි වේ.

0: එහෙම වීම වකි වේදානං අස්ලායන්ගේ වරපට ශුක්‍රිය මිහාර් ගඩි මිවනි නුවේජහාෆනෝගේ තිරිහාමේ මිෂෝ කුරිය දායිරුගේ අස්ලාගේ ලවායගේ කුරි මිජහල් දෙනි මි ගඩිර්ගේ ෆෙෂුන් කමුගවා අමිල රාකුගේ ලව අමිල රාකුගේ ලව එෆහ අස්ලාගේ ලව ජහල් දෙන
1: ದಿವೆಹಿ ಎಫ್ಎಂಗೆ ಕೊಮ್ಮೆ ಗಡಿಯರೆಗೆ ಫೆಷನ್ ವೆಸ್ ದಿವೆಹಿ ಅಮಿಲ್ಲ ರಾಗಿಗೆ ಲವೇಕು.

Me is my the fun. අඩුවහමන් තිදානී නුවදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM.

0: DVFM නෝදි හේක මෙගහස්
1: ශාන්තක ගුලිපවි ඉක්යාම රීත ලවතස්
2: කී රේ ආතස් කුරියේ
1: නෝදි හේක මෙගහස් DVFM ගේ මෙහානදී පයි ලවත කොමස් පෙනිකෙ
2: දෙපොන් ෆිල්මර් නෝ මේ කී
0: හම දිවෙහිගේ මොනිෆු ෆිල්වැදේ නමුග අබදුවස්

0: and I'll write your name.
1: Lunch break.
2: Lunch break.
3: Lunch break. Lunch break.
4: නොදේක මෙගහට්ස් දිවහිය ෆෙමු මිගඩීග කුරියම් මිගෙන් දනි ලන්ච් බ්‍රේක් මේ ෂෝ මිෂෝක මියදු වාහක දක්කාලමු මෙතනි සස්ටේනබල් ලයිෆ් ස්ටයිල් ආ කුලේ ගොතුන් තෙන් හම සස්ටේනබල් ලයිෆ් ස්ටයිල් ලකන් අල්ගොන් මෙන් දිරියුලුම් බට්ටන් කුරා අයරුග විහාවිස් පොටක හරත් කුඩ කුරුමන් එබ සමාල් කන් දේන් ජෙහෙ එගොතුන් කරන්ට් බිල් කුඩ කුරුම කුරම් වී කන්ත තක මෙදුග වර පොඩන් එබ මෂ්වරක් කුරෙවෙ මිගොතුන් කරන්ටු සලාමෙ කුරුම බේනුම් කමුග වානමා ಬೇನು ನುಕುರ ಬೊಗಿತಗ ಫಂಕಾ ನಿವ್ವಾಲು ಮಿಗೇತುರು ಫೋನ್ಗೆ ಚಾರ್ಜರ್ ಫತ್ತಗೆದಿ ಚಾರ್ಜ್ ಕೊನ್ ನಿಮುಮು ಸ್ವಿಚು ನಿವ್ವಾಲು ಆದಕುರು ತೆನ್ ವರ ಗಿನೆ ಹಮ ವರ ಆಮುಕು ಫೆನ್ನವೆಸ್ ಕಮೆ ಪೈ ಕಾಲ ಸ್ವಿಚ್ ತನ್ ಹಮ ಜಸ್ಸಾ ಗೊತನ್ ಎ ನಿಮು ನೀಮವೆಸ್ ಎ ನಿವ್ವಾನು ಲಾಳ್ಗುನ್ ಮೆನಂ ಎ ಬೆಹೆಟ್ಟೆ ಸ್ವಿಚ್ ನಿವ್ವುಂಗೆ ಆದಮಿ ಅಳ್ಗನ್ ಮೆಂಗ ಹರುಕುರಂ ವಿ ಆದಯೆ

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM
2: ඉස්ලාමී උදරෙහුග ෆවාලේෆාවනී හරදනා ශහසියෙත්තහුගේ අලිගත විදුවරු. අල්ගුණමෙන් එම්මෙන්වස් දන්න ගොතුග ඉස්ලාම් දීනුග හිමිනේ අලුකම්ගේ දායිරායා මුවාමලාතුගේ දායිරාග බයි කන්තත්ත වකි ගොතක කුරුම්වනී රසූල සොල්ලොලෝ අලේ වසල්ලම් වාජිප් කුරවාාෆ.

0: දෙම්පැ හඳු අරාගෙන් අන්නතන් එකලේග ෆාන ෆෙන වඩාගෙන් හිඳු එවරෙන්නම් එකලේග ෆාන විදාළුවේ තියබෑ මිහුන් හීකුරා ගොතුගා මී අහොරෙන්ග වෙරි රැස්කලාන්ගේ දෙම්පැ ඒ හඳු ඔස්ෆොහුණු හිඳු එකලේග ෆාන විදාළුවේ අහොරෙන්ග වෙරි රැස්කලාන්ගේ තෙදමග්ගා අහුරෙන් සාබිතු නුකර වෙනම මගු ගෙල්ලි ෆ්‍රෙදිගෙන්වා මීහුගේ තෙරෙන් අහුරෙන් වෙජ්ජයිස්කන් කශවරේ.
1: දිවෙහි FM දිවෙහින් නායකු නොමදිය එක මෙගහර්ට්ස්
2: අලිනෝර්.

කොම්ම හප්තා ගිවිස් හෝම දෝහෝගෙරේ අග්ගඩි පනගෑ අමයකනි නෝදිහයක මෙගහට් දිවහි එෆෙමු ගන්නේ දෙක් ජවන්නේ දෙක් මැන්නේ අගල ගන්නේ දෙක් අක්ෂේ කුමත්

0: දිවි හිය කමුගෙන ස්තෙනි
1: වයිරල් වයි
2: ඒකි ගොයිකොතු මග්පුල් ලෙස්වා ලවතකා ඒකි චාට් තවගේ එම්මෙ ටොප් ලවතකා අදි මිනුනස් ඒකි ප්ලට්ෆෝම් තවගේ එම්මෙ වයිරල් ලවත
1: viral vibe
0: komme hafta gives aditya dohoge mendur fa deej jahair repeat homa dohoge regandu igar jahair adi angar dohoge mendamu bahar jahair
3: viral vibe
0: hama ekani modi heki megahertz divi fm ದಿವಿಹಿ ಎಫ್ಎಂಗೆ ಕೊಮ್ಮೆ ಗಡಿಯರೆಗೆ ಫೆಷಮ್ಮೆಸ್ ದಿವಿಹಿ ಅಮಿಲ್ಲ ರಾಗಿಗೆ ಲವೇಕು

0: දිවෙහි FM Awards 2026 එම්මෙ මග්බෝල් අංහෙන් ලවකියුන් තෙරියාය කී
1: මරියම් මස්වා ලාලු බිබී.

0: යාන්ගේ පෙනවගැසීමට වැඩන්නවා බෙෆ්ල
1: අද මේ ඒවෝඩන්මෙන් මේ හාස කොල්න්න මේ ඒවෝඩන්මෙන් මේ කෙටගරි හාසමි කොල්න්නේ මේ ෆිල්ම් තක මේ ෆිල්ම් තකුන් පහගෙවා ලවතක එම ප්‍රොඩක්ෂන් හවුසස් තකුන් අර්මෙන් මේ ඒවෝඩ් මේ හවා කොල්න්න
0: එහෙම වීම ශාහු මේක මමුලම හංගා
1: එම්මේ මග්බූල් ලව එහුන් තෙරින් එම්මේ ගිනෑ රික්වෙස්ට් කුරි ලව ලව යකි
0: Dark Rain Entertainment, Lal Bibi. Dark Rain Entertainment ke paratum.
1: Maryam Majda.
0: Dark Rain Entertainment ke varangina film takum.

0: අනේ වරන් කිකෑම ලෙන්තක ලවතක බස්තක ඉවිගෙන් එදියයි පස්සේ කම නෝලෙන් හදමගේ
1: වර අදි හාසක මෙහාරිත් ලවතක හොට එල් ලව මෙතන එල්ලෙන් හොම කේසය පස්සේ කම
0: එක්කොතක පස්සේ කම
1: එම් අල්මෙන් එබෑ දුකෝදි අල්මෙන්ගේ ජාජොන්න ජෝරි පැනල්ලා ten mi award hawa ko devu mami danna wala ni divihin ge hit taka kuleli eta film tak film ge lavataka gaumi adi tini elen tan hatawa kula daana elen veri
0: ade elen verin ekan den no ade habara maluma setum ge daara ge adi vehi adabi tarika annan ve jiyata ka for ko devum ga ikhlas tel kama ko mihar ves masek ke kuravum ge dawa adi fari ve finife malafa da lavataw ge kula daana elen veri a alfa lil mohammad amin farista
1: ලවගේ
0: නමකි වැසරිවා බුඩලන් ඔතී වා සරිවා දහුණියා ආදේ ඩිටියුන් බෑන්ඩ් කි ආදාගේ බෑන්ඩ් නෝ ගෞමි හිප්වර්ජුන්ගේ ඉනාම් මේ සාසය කරවප්පා බෑන්ඩ්

0: මේකෙන් කොම්මෙ ලබේ කුමිස් බුණෙදනී කොම්මෙ වෙස් මීහෙකෙ හයාතුගේ වාහකතකෙ
1: ොමරෙකුස් මෙදමු දේ ජහර දිවිහි ෆෙමුන්තිය එහුන්තෙරන්න ගෙනස්තනී ලෝබීගේ එහසාස් දහුගේ ලවතම් හිතුගේ තෙලුම් අවස්කොල්ලා තිබාගේ බෑවරයාගේ හඳන්තන් ආකුල්ලවෙන ලවතම් හමේකනි නුවදිහේකෙ මෙගහත්ස් දිවිහි එෆෙමුම්
2: මී අබ්දුලෝ නාශිෆ් තාත් හා

0: අන්නන ෆිල්ම් කොම් හිසාපික
1: ඒති අන්නන තං එක ලැමිහුම් ෆිලෑගෙන් එවරුණු විඩු ගිය ගොස්ස ගේම් ෆිලෑගෙන් හඩු එක්ස්ලේන් දෙස් ඒ දැන් ෆිලෑගෙන් උරන් දොස් කොඩුවයි
0: ජෝ ප්‍රංගලෙන්නු හමටයි බොඩු නොබේ
1: පොඩු නොබේත බුණ බා
0: නෝ ආයිෂ හඳයන් කරේ මූ විතර වාදේ ගෙම්බේ ගෙම්බේ
1: ගෙබෙන් වේද ෆත අඩිය දණිමේ අඩිය දණි නේවයි නොදබ ආ
0: ගීත්මෙන් ගේ දණි අස්ලෝ ඔළුවා ලාගෙන් තයි කාහු කාන් ගුනේ
1: තාස්ලෝ ලබ ලබ
0: ඔලෙනි දෝ ද මේ දිනි කර කොට හින්තේ එනේ කියලා කියා මිහ ගොතත් තයින බොඩන් ඉන්නනි බොඩ ෆත
1: ලේ ලවක බොලුග වේනනි මීනණෙක් කල හා එලව මතින් අයිෂි බල්ග වේදේ තී දින්නණෙක් කල ගෙයා ප්‍රොපෝසල් ලෑස් ගෙන් දෙන් එනේ නණි කඩකුලෑගේ කුඩුතය ලෑගෙන් එතවග ඉෂීන් දෙගෙන් ඉන්නේඩු එන කඩික ගීත් බුණානි අනේ වර මොර මීන ලව කියානේ බුනේ මෙතහුරි අංකල බ්‍රනේ ගාව බච්චා ගාව ಜಾವಾ ಬರ

0: තිම් ගැම්ම පහුල වේකන්නේ නිකොල්ලවේ
1: අනේ නජාරා ආ එලවෙනෝ අනේ දෙමෝ ඉන්නානේ කඩකොලාගේ හැදමෙල්ලාගේ ආසේ I don't know the lyrics
0: moje mocha e inge anala vege okay lavata ka var farita asse sama inge inge film var rangala
1: inge hedumat daande
0: ah yes e manikas lavai kange dan lavai ka fo dingo bayaki bad